හොරෙන් යන්නේ මට පාඩු වෙයි. ඔයා හොරෙන් හොරෙන් යන්නේ මට පාඩු වෙයි. ගියොත් ඉක්මන් වී ආපහු මව ඕනවෙයි. ගියොත් ඉක්මන් වී ආපහු මව ඕනවෙයි. ඔයා

යන්න රවුමේදී ඔවු ඇන්නේ කටුත් පයේ ඇන්නේ කටුත් පයේ හොඳ බලමු ගිහිල්ල මට පාදුවෙයි ගියොත් ඉක්මං වේ ආපව් මව ඕනැවෙයි ගියොත් ඉක්මං වේ ආපව් මව ඕනැවෙයි.